දෙවියන්ගෙන් ජීවිතයට අතිවන බලපෑම් ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨාරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළුමහත් ලෝක ධාතුවටමත් යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ නැකත් දෝෂ භූමි දෝෂ ආදී කොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේවා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
1: නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසාගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා.

ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන්විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වයන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

0: අපි දැන් සුභාසින්සන පැදි ශ්‍රවණය කරමු.
1: සෙනසුමීරන් දොරටු ඇරිලා ලෝ සතුන් සිත් සිසිල්වේවා. සියලු දුක් දුම් නස්සිඳේවා. දහම් සුවඳින් හද නිවේවා. ගැටලු ඉඳ හිට නැගෙන තරමට

හැම දිනාටම සැප ලැබීවා. වැරදි අදහස් නපුරු සිතුවිලි මිත් සිසිල් බලයෙන් මැකේවා.

නිදාගෙන යලි අවදි වෙන තුරු උතුම් මහා සංඝ රුවනි සරණයි සදාකාලෙන් සදාකාලිට ඔබ

0: ඔබට එම සුභාසිංසන සුදුල FM ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසින්.
1: සුදුල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදුල ගුවන් විදුලිය.
4: විදේශ ගත වී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂ අන්ධකාර විනදෝෂ අන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නොනැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකයේම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
1: සැමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුබ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳසැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩ වදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුභ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදය සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
2: සුදිල කුවන් විදුලිය
3: ප්‍රඥාවේ තොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
5: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදිල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
3: ප්‍රඥාවේ තොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
3: සුදිල

0: සුදිලේ ගුවන් විදුලිය. සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගෝනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදිය ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදුල ගුවන් විදුලිය. සුදුල ගුවන් විදුලිය.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ.
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.
2: සුදිල

සුදිල ගුවන් විදුලියේ උදා වැඩසටහන සුදිල උදය සමගයි. දිනපතා උදේ 7 සිට පෙරවරු 8 දක්වා සුදිල උදය ගෝනට නැංවෙනවා. පිවිසෙන්න www.sudilaradio.lk.

0: පෙරහංකඩයක් පූජා කිරීමේ විපාක. මම ඔබට කියා දෙන්න සඳන්නේ පුංචි පින්කමක මහා ආනිසංස. පෙරහංකඩයක් කියන්නේ කුමක්ද කියන එක ඔබ කවුරුත් දන්නවා. ඒ පෙරහංකඩය පූජා කිරීමේදී විපාක වශයෙන් කරුණු පහක් ලැබෙනවා. පිනින්දවත් අපදානයට අනුව විමසනකොට පින්වතුනි දීර්ඝායු සම්පත් ලැබෙනවා. සොර සතුරන්ට හිංසා කළ නොහැකි කෙනෙක් බවට පත්වෙනවා. අවියායුධවලින් පීඩාවට පත් නොවන කෙනෙකු බවට පත්වෙනවා. වසවිසවලින් හිංසා පීඩාකාරී නොවන කෙනෙකු බවට පත්වෙනවා. අතුරු මරණයකට පත් නොවන කෙනෙක් බවට පත්වෙනවා. බලන්න කොයිතරම් වටිනා ආනිසංස සමුදායක්ද කියලා. ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්. දීර්ඝායු සම්පත් ලැබෙනවා. දීර්ඝායු සම්පත් ලැබෙනවා කියන ඒ තුල සඳහන් වෙන්නේ ලෙඩ දුක් කරදර බාධක දද වන කුෂ්ඨ කියන මෙන්න මේ රෝගාබාධ වලින් තොර වෙලා ජීවත් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමන් සතුව තිබෙන දේවල් සොරසිතින් පැහැරගන්නේ නැහැ කිසි කෙනෙක්. සොර සතුරු විපත් ඇති වෙන්නේ නැහැ ඔබේ ජීවිතයට. ඒ වගේම අවියායුධ වලින් ඔබට හිංසාවක් පීඩාවක් ඔබේ ජීවිතයට සිදුවන්නේ නැහැ. ඒ වගේම ඔබට කොහේදීවත් කිසියම් තැනකදීවත් වසවිස වලින් හිංසාවක් පීඩාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ යන්නේන ගමනට ආරක්ෂා වෙනවා. අතුරු ආන්තරා කරදර බාධක මරණ විපත් පින්වතුනි ජීවිතයට එකතු වෙන්නේ නැහැ. මරණ විපත් එකතු වෙන්නේ නැහැ කියන්නේ අපි ගමනක් යනවා. ගමනක් යන විට වාහනයක හැප්පිලා වෙන කෙනෙක් මරණයට පත් වෙන්න පුළුවන්. එහෙම කල්පනා කරලා බලන්න. ඒ මරණය තමයි අතුරු මරණය. තව ජීවත් ඉන්න කාලය තිබියදී සමහර වෙලාවට නිකරුණේ මිය යනවා. අන්න ඒ ස්වභාවයෙන් ඔබ මිදෙනවා කියන එකයි මේ තුලින් සිහිපත් කරන්න. ඒ නිසා ඔබට අවබෝධ වෙනවා පුංචි පින්කමේ ඇති මහා ආනිසංස බලන්න. පෙරහංකඩ පූජාවේ ආනිසංස පහ. හැබැයි එතනත් පෙරහංකඩ ලක්ෂයක් පූජා කරත් ප්‍රතිඵලයක් නෑ පින්වතුනි. සිත සකස් කරගත යුතුයි. ඒ තුලත් සිතුවිල්ල බලපානවා. සිත සකස් කරගෙන ගෞරවයෙන් පූජා කරන්න.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවක්.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදිල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා. සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සරසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවි.

0: මුනිවරයින් විසින් දේශනා කරන ලද වන කිසිදා බොරු නොවන සත්‍යයන්මය. ඒ අනුව මේ කුණු සිරුර අස්තිර බව වටහා ගත යුතුය. අපේ ජීවිතය තනකොළ අගකර ඇඳි පිනිබිඳුවක් හා සමානය. එවන් අස්තිර වූ ලෝකයක පින්නම් නොපමාවම
1: මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පෞකිරීමෙන් හොඳක් නොවෙයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉත ආගනීය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.

0: සදහවත් පින්වතුනි පින්වතියනි, සුතිල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතෙන් සිට සවන් යොමු කරමු.
1: පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා හැටියට සිව්වනක් පිරිස මේ බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් වුණා. අපේ බුදුරජාණන් වහන්සේට ඉලක්කයක් තිබුණා. ඒකට ධර්මී කියන සම්බුදු කෘත්‍ය. බුදු කෙනෙකුගේ සම්බුදු කෘත්‍ය තමයි මේ සිව්වනක් ශ්‍රාවක පිරිස භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සියලු දෙනා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන ව්‍යක්ත විසරද බහුශ්‍රත ධර්ම දරාය බවට පත් වෙලා ධම්මානු ධම්ම ප්‍රතිපදාවේදීලා සාමීචි පටිපන්න අනුධම්මචාරී පිරිසක් බවට පත් වෙලා ඒ අය මේ බුද්ධ ශාසනයේ බබලවන්න දක්ෂ වෙන ශ්‍රාවකයෝ බවට පත් වෙන තෙක් පිරිනිවන් පාන්නේ නැහැ කියන අදිෂ්ඨානය. පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පළවෙනි සතිය බෝධි මූලයේ වැඩ සිටිද්දීමයි පාපී මාර්යා බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පාන ආරාධනයක් කරන්න. බුද්ධත්වයට පත් වෙන්න වජිරාසනයේ වැඩ සිටිද්දී මාර්යා සේනා පිරිවරාගෙන ඇවිල්ලා බුදු වෙන එක වළක්වන්න උත්සාහ ගත්තා. අවසානයේ මාර සේනාවත් මාර්යාත් පරදවලා බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. උන්වහන්සේ බුදු වෙලා පළවෙනි සතිය විමුක්තිසුව විඳිමින් බෝධි මූලයේ වැඩ සිටිනකොට ඒ මාර්ය ආයමත් වෙනවා. ඒ වතාවේ ඇවිල්ලා සාමීනී භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ ඉක්මනින්ම පිරිනිවන් පානසේක්වා. ඉක්මනින්ම පිරිනිවන් පානසේක්වා. මේ ධර්මේන ලෝකේ දේශනා කර කර ගිහිලා ඔබ වහන්සේ නිකන් වෙහිසටපත් වෙන්න එපා කිව්. ඉක්මනින් පිරිනිවන් පාන්නේ කිව්. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පාපී මාර්යට ප්‍රකාශයක් කරා. පාපී මාර්ය, බුදුවරු එහෙම පිරිනිවන් පාන්නේ අවබෝධ කරගත් ධර්මයේ ලෝකෙට දේශනා කරලා ඒ ධර්මයේ තුල ව්‍යක්ත විසරද බහුශ්‍රත ධර්මදර ශ්‍රාවකයෝ පහළ වෙලා ඒ අය ධම්මානුධම්ම ප්‍රතිපදාවේදීලා සාමිචි පටිපන්න අනුධම්මචාරී පිරිසක් බවට පත් වෙලා මගේ ශ්‍රාවකයන් බුද්ධ ශාසනේ බබලවන්න දක්ෂ වෙන තෙක් පිරිනිවන් පාන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට අපිට පේනවා ඒ තමයි බුදු කෙනෙකුගේ සම්බුදු කෘත්‍ය. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ මේ සිව්වනක් ශ්‍රාවකයන් අතර පැවිදි ශ්‍රාවකයන් බුදුරජාණන් වහන්සේ උපමා කරනවා හරියට පැවිදි ශ්‍රාවකයෙක්ව උපමා කරේ හංසෙක් වගේ. හංසයා වේගෙන් පියාඹ ගන්න පුළුවන් සත්ත්වෙක්. හැබැයි ලස්සන පැත්තෙන් ගත්තොත් එච්චර ලස්සන නැති වෙන්න පුළුවන්. බොහොම චාම් සරලයි. හැබැයි වේගෙන් පියාඹගෙන යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළා මගේ පැවිදි ශ්‍රාවකයොත් ඒ වගේ. ඒ අය ලස්සනට අඳින පළඳින ඒවා රන් රිදී මුතුමැණික් ආභරණ ඔක්කොම අතහැරලා පැවිදි ජීවිතයට පත් වෙන්නේ කාමභෝගී සැප සම්පත් අතහැරලා මේ බුද්ධ ශාසනය තුළ ඉක්මනින් ධර්මය අවබෝධ කර ගැනීමේ අරමුණෙන් ඒ අය කුඩා වූද මහත් වූද ඥාතීන් ඒ සැප සම්පත් අතහැරලා පැවිදි වෙනවා. ඒ අය බුදුරජාණන් වහන්සේ උපමා කරි හංසය වගේ. හැබැයි ගිහි ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ වදාළ යා ගිහි ජීවිතයේ තුළ රැඳෙමින් යා කාමභෝගී ගිහි ජීවිත ගත කරනවා, අඹ දරුවෝ ඉන්නවා, කසීසලු පරිහරණය කරනවා, සංරිදී මුතුමැණික් පරිහරණය කරනවා, ව්‍යාපාර කරනවා, වෙලහෙන දාම් කරනවා, මේ සියල්ල අතරේ තමයි ධර්මයක් දියුණු කරගෙන ධර්මාවබෝධයට වීරිය වඩන්. කරදර බාධා සහිතයි. සම්බාධෝයන් ජරාවාසු කෙලෙස් උනන උල්පතක්. කරදර බාධා සහිතයි. රජස්සායතනං ඉති කියනවා. කෙලෙස් උනන උල්පතක් කියනවා ගිහි ජීවිතේ. හැබැයි ඒ තුළ ගිහි ශ්‍රාවකයත් ධර්මාවබෝධයේ පිණිස වීරිය වඩනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවක උපාසක උපාසිකාවන්ට උපමාවක් පෙන්නවා මොනරෝ වගේ. මේ මොනරා උපමාවකට ගන්නේ මොනරා ලස්සනයි පිල් විදහාගෙන නටනවා. ඒ නිසා ගිහි අයට නැටුම් ගැයුම් වාදන ඉව බුදුරජාණන් වහන්සේ එපා කියලා නෑ. ඒ අයට නටන්න පුළුවන්, ගායනා කරන්න පුළුවන්, ලස්සනට අඳින්න පළඳින්න පුළුවන්, ආභරණ පළඳිනවා, කාමභෝගී ගිහි ජීවිත ගත කරන. හැබැයි ඒ අය බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මගේ යන ශ්‍රාවකයා ඒ තුල හිටියත් ආදීනව දස්සාවිනෝ, ආදීනව දකිමින් ඒවැ ආදීනව සිහි කරමින් ධර්මාවබෝධයට වීරිය වැඩිය යුතුයි. හැබැයි එයාගේ ගමන අර හංසයාගේ තරම් වේගවත් නැහැ. ඒනිසා මොනරට පියාඹ ගන්න පුළුවන්. හැබැයි වේගෙන් හංසය වගේ වේගෙන් පියාඹ ගන්න බෑ. හැබැයි ඔහුත් යනවා. හිමින් හරි ධර්මාවබෝධය කරා යන්න උත්සාහයක් ගන්න. එතකොට මෙන්න මේ ශ්‍රාවක පිරිස බුදුරජාණන් වහන්සේ ඒ ශ්‍රාවකයන්ට ඉලක්ක පෙන්වුවා. පැවිදි ශ්‍රාවකයන්ගේ ඉලක්කෙම නෙමේ ගිහි ශ්‍රාවකයන්ගේ ඉලක්කෙ බවට පත් වුණේ. පැවිදි වෙන අය ඒ අයට එකම අරමුණයි තියෙන්නේ ධර්මාවබෝධයමයි. පැවිදි වෙන ශ්‍රාවකයන් පැවිදි ජීවිතයට පත් වෙන්නේ ඔබ දැකලා ඇති තරුණයෝ ගිහි අය ගිහි ශ්‍රාවකයෝ පැවිදි වෙන ආකාරي දැකලා ඇති. මේ බුද්ධ ශාසනය තුළ පැවිදි පින්කම් ඔබ ඕන තරම් දැකලා ඇති. සාමාන්‍ය පැවිද්ද ඉල්ලන ක්‍රමයක් තියෙන එක විනය සඳහන් වෙනවා. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ච කරණාත්තාය ඉමං කාසාවන් ගහිත්වා පබ්බාජේත මං බන්තේ. ස්වාමීනි මං ගැන අනුකම්පා කරලා සබ්බ දුක්ඛ නිස්සරණ සියලු දුකින් නිදහස් වෙලා නිබ්බාන සච්ච කරණාත්තාය නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස මේ කසාවත මට ලබා දීලා මාව පැවිදි කරන සේක්වා කියලා තමයි වැඩිහිටි නායක ස්වාමීන් වහන්සේලා ඉදිරියේ වැඳ වැටිලා පැවිද්ද ඉල්ලගන්නේ. ඒ විදිහට තමයි කෙනෙක් පැවිදි වෙන්නේ. එතකොට පැවිදි වෙන ශ්‍රාවකයාගේ ඉලක්කෙම සියලු දුකින් නිදහස් වෙලා නිවන සාක්ෂාත් කරගන්න. ඔය අරමුණෙන් තමයි පැවිදි වෙන සියලු දෙනා සිවුර දරාගත්. හැබැයි ගිහි ශ්‍රාවකයා ධර්මාවබෝධයට වීරිය වැඩුවට ඔහුට බාධාවල් තියෙනවා, කරදර තියෙනවා. විවාහ වෙච්ච කෙනෙක් නම් අඹ දරුවෝ ඉන්නවා, යුතුයකම් තියෙනවා, රැකී ආරක්ෂා කරන්න ඕනේ, හම්බ කරන්න ඕනේ, ඊළඟට ඥාති සම්බන්ධතා, ඒ වගේ නොයෙක් බැඳීම් එක්ක ඔහු ජීවත් වෙන නිසා ඔහුගේ ජීවිතයේ ධර්මාවබෝධය කරා යන වේගයේ අඩු බවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පැවිදි ශ්‍රාවකයන්ට ඉලක්කයක් පෙන්වනවා. ස්වාමින් වහන්සේ නමකට බුදුරජාණන් වහන්සේ පැවිදි වෙච්ච කෙනෙකුට පෙන්වුවේ මහණෙනි මං වගේ වෙන්න කියලා නෙමෙයි. මහණෙනි තථාගතයන් වහන්සේ වගේ වෙන්න කියලා කොතනවත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළා මගේ බුද්ධ ශාසනය තුළ පැවිදි වෙන ශ්‍රාවකයන් සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා අරමුණු කරගෙන මම සාරිපුත්ත වගේ කෙනෙක් වෙනවා, මම මුගලන් හාමුදුරුව වගේ කෙනෙක් වෙනවා කියලා ඒ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා අරමුණු කරගෙන තමන්ගේ ජීවිතයේ ගුණධර්ම වඩන්න කියන. ඊළඟට පැවිදි වෙච්ච භික්ෂුණීන් වහන්සේ නමකට කේමා උප්පලවන්නා වගේ රහත් භික්ෂුණියක් බවට පත් වෙනවා. අන්න ඉලක්කය. පැවිදි වෙච්ච කෙනෙක්ගේ ඉලක්කය තමයි භික්ෂුණියක් නම් මං කේමා රහත් භික්ෂුණිය වගේ උප්පලවන්නා රහත් භික්ෂුණිය වගේ භික්ෂුණියක් බවට පත් වෙනවා කියන ඉලක්කය තුල ජීවිතේ කටයුතු කරන්නට ඕන. ඊළඟට ගිහි ශ්‍රාවකයන් බුදුරජාණන් වහන්සේ පෙන්වා උන්වහන්සේව සරණ යන තිරුවන් සරණ ගිය ගිහි ජීවිත ගත කරන ගිහි ශ්‍රාවකයන්ගේ ඉලක්කය තමයි පිරිමි කෙනෙක් නම් උපාසකෙක් නම් චිත්ත ගෘහපති වගේ වෙනවා, මම හත්තාලෝක පුත්ත සිටුතුමා වගේ වෙනවා කියලා වීරිය වඩන්න කියන. ගිහි ශ්‍රාවකයන්ගේ ඉලක්කය තමයි චිත්ත ගෘහපති හත්තාලෝක පුත්ත සිටුතුමා. ඒ අය ගිහි ජීවිතයේ තුලම අනාගාමී ඵලයටම ධර්මයේ දියුණු කරගත්ත, ධර්මයේ පුරුදු කරගත්ත, නිබුද්ධ ශාසනය තුල වැඩ සිටිය, ජීවත් වෙච්ච, ගිහි ජීවිත ගත කරපු, ධර්මයේ දියුණු කරගත්ත ශ්‍රාවකයෝ. ඊළඟට උපාසිකාවක් නම් ගිහි ජීවිතේ ගත කරන ඉලක්කයක් හැටියට කුජුත්තරා වගේ වෙනවා, මම වේලුකණ්ඨකී නන්දමාතා වගේ වෙනවා කියලා අන්නේ අය ආදර්ශයට අරගෙන ඒ අය ඉලක්ක කරගෙන තමන්ගේ ජීවිතයේ ගුණධර්ම දියුණු කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වෝ. පින්වතුනි, අද මේ උතුම් ධර්මදේශනාවේදී ධර්මානුශාසනාවේදී අපි මේ ගිහි ශ්‍රාවකයන්ගේ ගිහි ජීවිතය තුළ ඔවුන් ධර්මානුකූලව කොහොමද ගිහි ජීවිතයක් තුළ ඇති කරගන්න ප්‍රශ්න ගැටලු මේ සියල්ල විසඳගන්න, මේ ගිහි ජීවිතයේ තුල ඉන්න ශ්‍රාවකයෙක් කොහොමද ධර්මයේ දියුණු කරගන්නේ, එදිනෙදා ඇතිවන ප්‍රශ්නවලදී කොහොමද ජීවිතයේ ධර්මානුකූලව ඒවට විසඳුම් හොයාගන්නේ, එවැනි කාරණා කීපයක් අපි ධර්මයේ තුලින් විමසලා බලන්න උත්සාහයන් ගමු. පින්තුනි, ධර්මයේ සඳහන් වෙන අංගුත්තර නිකායේ පඨම සමජීවී සූත්‍රය, ဒုတိය සමජීවී සූත්‍රය. එතකොට මේ සමජීවී සූත්‍රය බුදුහාඳුරෝ පෙන්නනවා ගිහි ජීවිත ගත කරන, විවාහ ජීවිත ගත කරන විවාහක යුවළවල් වල ස්වභාවය බුදුරජාණන් වහන්සේ උපමාවලට පෙන්නනවා. ඒ උපමාවලින් පෙන්නනවා සමහරු විවාහ ජීවිත ගත කරනවා දෙවියෙක් දිව්‍යාංගනාවක් එක්ක වාසය කරනවා වගේ. ඊළඟට තවත් කොටසක් ඉන්නවා දෙවියෙක් මලමිනියක් එක්ක වාසය කරනවා වගේ විවාහ ජීවිත ගත කරන. තවත් පිරිසක් ඉන්නවා මලමිනියක් දිව්‍යාංගනාවක් එක්ක වාසය කරනවා වගේ විවාහ ජීවිත ගත කරන. ඔය අතරි තවත් කොටසක් ඉන්නවා විවාහ ජීවිත ගත කරන ගිහි පිරිස අතර මලමිනි මලමිනියෙක්ව ජීවත් වෙනවා වගේ විවාහ ජීවිත ගත කරන. මෙන්න මේ කොටස් හතර, කණ්ඩායම් හතර බුදුරජාණන් වහන්සේ බුදු වැසින් දැකලා මේ ගිහි ජීවිත ගත කරන ශ්‍රාවකයන්ගේ ජීවිතවල ඒ අයගේ ගුණධර්මවල ස්වභාවය මතයි මේ වගේ කොටස් හතරකට බෙදුවේ. එතනදි බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, දෙවියෙක් දිව්‍යාංගනාවක් එක්ක වාසය කරනවා වගේ බොහොම සතුටින් විවාහ ජීවිතයක් තුල ගත කරන්න නම් ඒ දෙන්නා තුලම තිබිය යුතු සමාන ගුණධර්ම කීපයක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ තමයි සම සද්ධා, සම සීල, සම ත්‍යාග, සම ප්‍රඥා. සද්ධාවෙන් සමාන ගුණධර්ම ඇති දෙන්නෙක් වෙන්නට ඕන. දෙන්නම සීලවන්ත වෙන්නට ඕන. දෙන්නම ත්‍යාග සම්පත්තියෙන් යුක්ත වෙන්නට ඕන. සම ප්‍රඥා, දෙන්නම බණ භාවනා කරන, ධර්ම අවබෝධයට මහන්සි ගන්න, නිවන් අවබෝධය අරමුණු කරගෙන බොහොම ආසාවෙන් ධර්ම මාර්ගයේ හැසිරෙන දෙන්නෙක් වෙන්නට ඕන. එතකොට මෙන්න මේ ලක්ෂණ සමාන නම් ඔබ හිතන්න විවාහ ජීවිතයක් තුල ඔබ ඔබේ පෙම්වතා වෙන්න පුළුවන්, පෙම්වතිය වෙන්න පුළුවන්, එක්ක දෙමව්පිය ඔබට විවාහ කරලා දෙන්න සූදානම් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට අද අපි සමාජය තුල දකින්නේ මේ පොරොන්දම් ගැලපෙනවද කියලා, මේ පොරොන්දමක් දිහා බලන ලක්ෂණයක් විතරයි. හැබැයි ඔබ ඔබේ අදහස් එක්ක ධර්මානුකූල කෙනෙක්ද, සිල්වත් කෙනෙක්ද, විශේෂයෙන්ම සීලෙපත්, බොහෝ දුරට අපිට පේනවා පෞල් ජීවිතවල අවුල් ප්‍රශ්න, මිනීමැරුම් අපරාධ, මේ සියල්ලට හේතුව නොගැලපෙන දුස්සීල පුද්ගලයන් එක්ක අර මලමිනී මලමිනියෙක් එකතු වුණා වගේ ගුණධර්ම නැති පුද්ගලයන් ජීවිතේට එකතු වීම, ඒ තුල මුළු ජීවිතේම ධර්මය අධ්‍යයනය කරනවා, බණ භාවනා කරගන්න එයා අඩුගානේ මෙලව සැනසීමක්වත් නැහැ, පරලොව තියා මුළු ජීවිතේම හැඬෝ කඳුලේ ප්‍රශ්න ගැටලු මැද්දේ. සමහර සාමිවරු ඉන්නවා, සමහර බිරිඳවරුත් ඉන්නවා, ධර්මීය හැසිරෙන්න දෙන්නේ. එක්ක ස්වාමියාට ධර්මීය හැසිරෙනවට බිරිඳ විරුද්ධයි, බිරිඳ බණ භාවනාවක් කරනවට පිංකමක් කරනවට ස්වාමියා විරුද්ධයි. එතකොට මෙන්න මේ තුල මුළු ජීවිතේම මෙලවත් පරලවත් විනාශ කරගන්න, මෙලවත් පරලවත් මුළු ජීවිතේම ගින්දරක් තුල ජීවත් වෙනවා වගේ විශාල දුක් ගැහැට මැද්ද ජීවත් වෙන පෞල් ජීවිත අපිට දකින්න ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා විවාහ වෙන යුවලක් තුල පළවෙනිම දේ තමයි සද්ධාවෙන් සමාන වෙන. ඒ ස්වාමියා බිරිඳ දෙන්නම නිතර බුදුගුණ සිහි කර, බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාව දියුණු කරගත්, නිතර ධර්මයේ ගුණ සිහි කරන, ධර්මයේ ගැන සද්ධාව දියුණු කරගත්, නිතර සංඝ ගුණ හිතන, ශ්‍රාවක සංඝයා මාර්ගඵලලාභීන් ගැන සද්ධාවක් හිතේ තියෙන, මේ වගේ තුනුරුවන් ගැන සද්ධාව දියුණු කරගත්ත දෙන්නෙක් නම් දෙන්නම එකට පින්කම් කරන්න යන. හැම වෙලෙම දෙන්නම හිතන්නේ පින්කමක් කරගන්න ඕනේ. අනීර්වන්ලි සෑයට හරි ගිහිල්ලා වන්දනා කරගෙන ඉන්න ඕනේ. ජය ශ්‍රී මහා බෝධි හරි ගිහිලා වන්දනා කරගන්න ඕන. කාලිකින් පින්කමක් කරගන්න බැරි වුණා, කාලිකින් බුදුන් අඳින්න යන්න බැරි වුණා. එතකොට දෙන්නම සහයෝගයෙන් එකතු වෙලා පින්කම් කරන්න පෙළඹෙනවා. හැබැයි අපිට පේනවා සමාජය තුල ඒ සමාන සද්ධාව නැති වුණාට පස්සේ එක්ක ස්වාමියා පින්කම් කරනකොට බිරිඳ බනිනවා, බිරිඳ පින්කමකට යන්න ලෑස්ති වෙනකොට ස්වාමියා බනින්න පටන් ගන්නවා. එතකොට මේ තුල ජීවිතේ ඇති වෙන විශාල ප්‍රශ්න ගොඩක්. ඒ නිසා පින්වතුනි, සද්ධාවෙන් සමාන නම් දෙවනි එක සීලෙන්, දෙන්නම ප්‍රාණඝාතයෙන් වැළකිච්ච, හොරකමෙන් වැළකිච්ච, විශේෂයෙන්ම විවාහ ජීවිතයකට බලපාන වැරදි කාම සේවනයෙන් වැළකි, දෙන්නම සිල්වත් ජීවිත ගත කරන, ස්වාමියා බිරිඳ ඉක්මවන්නේ, බිරිඳ ස්වාමියා ඉක්මවන්නේ, අනාචාරී දෙන්නේ නැහැ, දෙන්නම සීලවන්තයි. ඊළඟට බොරුවෙන් කවදාවත් ස්වාමියා බිරිඳවත් බිරිඳ ස්වාමියාවත් ඊළඟට වෙන කිසිම කෙනෙක් බොරුවෙන් රවට්ටමින් බොරුවෙන් ජීවත් වෙන්නේ නැහැ. සත්‍යවාදී වෙනවා. මත්පැන් මත්ද්‍රව්‍ය ආදී පෞල් ප්‍රශ්න, සමාජ ප්‍රශ්න ඇති වෙන මේ පෞකාර කටයුතු වලින් මිදිලා බොහොම සිල්වත් ජීවිතයක් ගත කරනවා නම් අන්න ඒ අයගේ විවාහ ජීවිත සාර්ථකයි. එතකොට සද්ධාවෙන් දෙන්න සමාන නම්, සීලෙන් දෙන්න සමාන නම්, තුන්වෙනි එක තමයි සම ත්‍යාග. දෙන්නම දුක් මහන්සියලා හම්බ කරගත්ත ධනය දන් දෙන්නමයි කැමති. කවුරු හරි එක්කෙනෙක් පින්කම් කරනකොට අනික් කෙනා ඒකට අකුල් හෙලන්න, බනින්න, නිඳා කරන්න, දීපු දාණයට බනින්න ඒ මට්ටමටපත් වෙන්නේ. දෙන්නම සහයෝගයෙන් පින් කරන, දෙන්නම සහයෝගයෙන් දම් පින්කම් කරන, දුගී මගී යාචකයන්ට පිහිට වෙන, අසරණයට උදව්පකාර කරන, මෙන්න මේ ලක්ෂණ දෙන්නෙක් තුල පිහිටලන. ඒ විතරක් නෙමේ, ප්‍රඥාව, සම ප්‍රඥා, දෙන්නම භාවනා කරන, දෙන්නටම තියෙන එකම ඉලක්කයක් කොහොම හරි සෝවාන්වත් වෙන්න ඕන, කොහොම හරි සකදාගාමි වෙන්න ඕන, කොහොම හරි ගිහි ජීවිතය තුළ ඉඳගෙන ධර්මයේ දියුණු කර ගන්න ඕන, මාර්ගඵල ලබන්න ඕන. අන්නේ අදහසින් ප්‍රඥා වඩන දෙන්නෙක් නම් බුදුරජාණන් වහන්සේ දෙන්න උපමා කරේ දෙවියෙක් දිව්‍යාංගනාවක් එක්ක වාසය කරනවා වගේ කියලා. අන්න බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවිකාවන් අතර ගිහි ජීවිත ගත කරපු ඒ ගිහි ශ්‍රාවිකාවන්ගේ ජීවිත බොහොම සතුටින් මෙලව පරලොව දෙකම ජයගන්න පෞල් ජීවිත හැටියට ගොඩනගෙන්න නම් සමසද්ධා, සමසීල, සමත්‍යාග, සමප්‍රඥා කියන මේ සමාන ගුණධර්ම ඇති මේ අංගයන්ගෙන් සමාන වෙන්නට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ අපිට සමාජය තුළ ඔය කියපු විදිහ පෞල් ජීවිත ඉතාම අඩු වශයෙන් තමයි සමාජය තුළ දකින්න ලැබෙන්නේ. ඉන්නවා දෙන්නම එකට භාවනා කරන, දෙන්නම එකට පින්කම් කරන, හොඳට ගුණධර්ම වඩන, බොහොම ධර්මයේ හැසිරෙන, බොහොම සද්ධාවන්ත ගුණධර්ම ඇති මහා පින්වත් බෝධිසත්වරු වගේ ඒ ජීවිතේ පෙර පිනට මුණ ගැහෙන චරිත ඉන්නවා. හැබැයි අපිට වැඩිපුර අපි මේ ජීවත් වෙන විකෘති සමාජය තුළ මිනිස් ආවිෂ පිරිහිලා මුග සංඥා පහළ වෙන තැනට යන මේ භයානක සමාජය තුළ අද අපිට දකින්න ලැබෙන්නේ එක්කෝ මලමිනියක් එක්ක දෙවියෙක් වාසය කරනවා වගේ, එක්කෝ දෙවියෙක් එක්ක මලමිනියක් වාසය කරනවා වගේ දිව්‍යාංගනාවක් එක්කෝ මලමිනි එක්ක ඉන්නවා වගේ ඔයනි ජීවිත තමයි සමාජය තුළ හැමතැනම දකින්න ලැබෙන්නේ. එක්කෝ ස්වාමියා දුස්සීලයි, එක්කෝ බිරිඳ දුස්සීලයි, එක්කෝ ස්වාමියාට සද්ධාව ගෑවිලාවත් බුදුන් අඳිනවට බයිනවා, එක්කෝ බිරිඳ බුදුන් අඳිනකොට බුදු පිළිමි හරි ඇවිල්ලා පොළේ ගහනවා, මල් පූජා කරොත් මල් ටික වීසි කරලා යනවා. එතකොට මේ වගේ දැන් අපි ස්වාමියාගේ පැත්තෙන් හිතමු, සද්ධාවක් නැති, සීලයක් නැති, එක්කෝ බේබදුකමට, සල්ලාලකමට, සුරාවට, සූදුවට, දුරාචාරයට පුරුදු වෙච්ච ස්වාමියෙක් නම් කර්මයට හරි ලැබිලා තියෙන. ඊළඟට කව දන් දෙන්නේ නැහැ, මසුරුයි ලෝභයි බිරිඳටවත් පින්කමක් කරන්න දෙන්නේ නැහැ, ධර්මාවබෝධය ගැන මෙලෝ හැඟීමක් නැහැ. එවැනි ස්වාමියෙක් නම් සිල්වත්, ගුණවත්, ධර්මීය දන්න, සද්ධාවන්ත බිරිඳකට ලැබුණේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි, ඒක හරියට මලමිනියක් එක දිව්‍යාංගනාවක් වාසය කරනවා වගේ ජීවිතයක් කියන. එතකොට ඒ පැත්තෙන් ගත්තොත් බිරිඳ විශාල දුකක් තුල, කැපකිරීමක් තුල, අසරණ භාවයක් තුල තමයි අර මලමිනියත් එක්ක වාසය කරගන්න වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ සමාජයේ ඔකේ අනිත් පැත්තක් තියෙනවා. සමහර පෞල් ජීවිත තියෙනවා ස්වාමියා බොහෝම බෝධිසත්වෙක් වගේ. ස්වාමියා බොහොම සිල්වත්, කුඩවත්, බණ අහනවා, භාවනා කරනවා, නිතර සීල සමාදන් වෙනවා, සද්ධාව තියෙනවා. හැබැයි බිරිඳ උදේ ඉඳන් රෑ වෙනකන් තුනුරුවන්ට ගෙදර බැන බැන. එක්ක ස්වාමියා පින්කමක් කරන්න යනවා නම් ඒකට බනිනවා. පන්සලකට හරි දානයක් දෙන්න යනවා නම් බනිනවා. ස්වාමියාට සද්ධාව දියුණු කරගන්න ඉඩ දෙන්නෙත් නැහැ, පිනක් කරගන්න ඉඩ දෙන්නෙත් නැහැ. ස්වාමියා කොච්චර සිල්වත් වුණත් බිරිඳ දුස්සීලයි. ස්වාමියාව රවට්ටනවා, සල්ලාල ජීවිත ගත කරනවා, ස්වාමියා ඉක්මවා යනවා, ඊළඟට බොරුවෙන්, කේලමෙන් නිතර ප්‍රාණඝාත ආදී අකුසල් වල යෙදෙනවා, හොරකම් කරනවා. එතකොට ඉවැනි බිරිඳක් නම් කරුමේකට හරි ස්වාමියෙකුට ලැබුණේ ඒ ජීවිතය තුළ මුළු ජීවිත කාලෙම හැඬූ කඳුලි විශාල දුකක් වේදනාවක් තුල ජීවත් වෙන්න වෙන. ඒක බුදුරජාන් වහන්සේ පෙන්වුවේ හරියට දෙවි කෙනෙකුට මලමිනියක් එක්ක වාසය කරන්න උනා වගේ කියන. ඊළඟට පින්වතුනි, දෙපැත්තෙම ගත්තොත් බිරිඳ ස්වාමියා දෙන්නම ගත්තොත් දෙන්නම දුස්සීලයි සමාජයේ ඕන තරම් ඉන්න. ස්වාමියාත් අනාචාරය දෙනවා, බිරිඳත් අනාචාරය දෙනවා. ස්වාමියා බිරිඳට බොරු කියනවා, බිරිඳ ස්වාමියාට දෙන්නට දෙන්න බොරුවෙන් තමයි ජීවත් වෙන්නේ. දෙන්නටම සද්ධාාවක් නැහැ. තුනුරුවන් ගැනවත්, මෙලෝ පරලෝව ගැනවත්, පින්පව් ගැනවත් කිසිම හැඟීමක් නැහැ. අපායක් පිළිගන්නේම නැහැ. ඕනේ අපායක ගියදෙන් කියන මානසිකත්වයේ තුල අකුසල්ම කර කර ජීවත් වෙන පවුල් තියෙනවා. ඊළඟට කවදාවත් නැති බැරි කෙනෙකුට, අසරණ කෙනෙකුට පිහිටක් වෙන්නේ කෙනෙකුගේ දුකේදී හිතක් උණු වෙන කෙනෙක් නෙමෙයි. කවදාවත් බණ භාවනාවක්, ධර්මාවබෝධයට උනන්දුවක් නැහැ. එතකොට සද්ධාව නැහැ, සිල්වත්කම නැහැ, ත්‍යාග සම්පත්තිය නැහැ, ප්‍රඥාව නැහැ, දෙන්න තුලම නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ එවැනි දෙන්නෙක් විවාහ වුණොත් ඒ විවාහ ජීවිතය හරියට මලමිනියක් මලමිනියක් එක්ක වාසය කරනවා හා සමානයි කියලා. දැන් ඔබ හිතන්න මෙන්න මේ කියපු උපමා හතරම අද සමාජයට ගලපලා වැඩිපුර අපි ජීවත් වෙන අද සමාජي දකින්න ලැබෙන්නේ ඔය මලමිනි එකතු වෙච්චව තමයි. අපිට මේ සමාජය තුළ වැඩිපුර දකින්න ලැබෙන්නේ දෙවියෙක් දිව්‍යාංගනාවක් එක්ක වාසය කරනා වගේ පෞල් ජීවිත නෙමෙයි, කලාතුරකින් එහෙම පෞල් ජීවිත අපිට දකින්න ලැබෙන්නේ. එහෙම නැත්නම් ස්වාමියාගේ පැත්තෙන් මලමිනියක්, එක්ක බිරිඳගේ පැත්තෙන් මලමිනියක් වගේ. එක්ක ස්වාමියායි බිරිඳයි දෙන්නම දුස්සීලයි, අධර්මිෂ්ඨයි, පෞකාර ජීවිත ගත කරන මලමිනි මලමිනි එකතු වුණා වගේ. මෙන්න මේ ස්වභාවය අපිට සමාජය තුළ අද දකින්න ලැබෙනවා. පින්වතුනි, මේ බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ, මනුස්ස ජීවිතයක් ලැබිච්ච වෙලාවේ, ෂණ සම්පත්තිය ලැබිච්ච වෙලාවේ ඔබ බුද්ධිමත්ව ධර්මයේ දියුණු කරන්න, ධර්මයේ අවබෝධ කරන්න ලොකු උත්සාහයක් ගන්නට ඕන. අඩුම තරමේ සෝවාන් ඵලයටවත් පත් වෙනවා කියන ඉලක්කය ඔබට තියෙනවනම් අන්න ඔබ බුද්ධ ශාසනය තුල තෙරුවන් සරණ ගිය ශ්‍රාවකෙක්. තෙරුවන් සරණ යන ශ්‍රාවකෙක් නම් එයාට පිහිටන ලෞකික සම්මාදිට්ඨිය. පිංගතුනේ තෙරුවන් සරණ කී කෙනා ලෞකික සම්මාදිට්ඨිය යුක්තයි. ලෞකික සම්මාදිට්ඨිය ධර්මයේ කියනවා දසවස්තුක සම්මාදිට්ඨිය, කම්මස්ස කතා සම්මාදිට්ඨිය. ඒත් සම්මාදිට්ඨිය තමයි උගන්වන්නේ මෙලවක් ඇත. ඒ කියන්නේ පෙර සසරේ ඉපදී ඉපදී මෙරි මෙරි සතර අපායි වැටි වැටි ආපු ගමන තුල තමයි මේ ජීවිතේ පෙර රැස් කරගත්ත කර්මයක ප්‍රතිඵලයක් හැටියට තමයි මෙලව මං ජීවත් වෙන්නේ. පෙර මං කරපු කුසල අකුසල කර්ම තමයි මේ ජීවිතේ මං ගෙවන්නේ. ඒ විදිහට පෙර ආපු සංසාර ගමන ගැන විශ්වාසයක් තියෙනවා. පරලවක් ඇත. පරලවක් ඇත කියන්නේ මරණින් මත්තේ මම රැස් කරගන්න කර්ම අරගෙන මේ සංසාරය යන කෙනෙක් කියලා පරලව ගැන විශ්වාස කළා. එතකොට මෙලව පරලව පිළිගැතිම ලෞකික සම්මාදිට්ඨිය. දානීය විපාක ඇත. අපි කරන පින්කම් වල විපාක ඇත. සේවා කටයුතු වල විපාක ඇත. එතකොට මේ විදිහට තමන් කරන යහපත් දේවල් වල විපාකයක් තියෙනවා කියලා පිළිගන්න. ඒ විතරක් නෙමෙයි, මවට සැලකීමේ විපාක ඇත. පියාට සැලකීමේ විපාකයක් ඇත. තමන් කරන හොඳ නරක කර්මයන්ගේ විපාක ඇත. ඊළඟට තමන්ගේ නුවණින් ජීවිතය අවබෝධ කරලා ප්‍රකාශ කරන ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ඇත. ඕපපාතික සත්‍යයන් ලෝකේ ඇත. මෙන්න මේ පිළිගැනීම, මේක තමයි තෙරුවන් සරණ යන්නම් බෞද්ධයෙකුට මුලින්ම අවශ්‍යම කරන සම්මාදි. මේකට ධර්මයේ කියන්නේ කම්මස්ස කතා සම්මාදිට්ඨිය. අපි කියනවා ලෞකික සම්මාදිට්ඨිය. මේ ලෞකික සම්මාදිට්ඨියවත් පිහිට ගන්න බැරි නම් පින්වතුනි ඔබට මාර්ගඵල තියා තිසරණයකටවත් ඊ ගන්න බෑ. සද්ධාවත් හරියට දියුණු කරගන්න බැරි කෙනෙක් වෙනවා. සද්ධාව බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි. සද්ධාව යන බුදුරජාණන් වහන්සේගේ අවබෝධයයි කියව. ඒ අවබෝධයයි අපි අදහගන්නේ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධඥානෙ තමයි උන්වහන්සේ අවබෝධ කළ අවුරුදු 45ක් පුරා ලෝකෙට දේශනා කරේ ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධඥානෙ. අන්නේ අවබෝධය ගැනයි අපි පහදින්නට ඕනේ. ඒ අවබෝධය ගැනයි අපිට සද්ධාව තියෙන්නට ඕන. ඒ නිසා ගිහි ශ්‍රාවකෙක් නම් ඔබ ඉන්න තැන ඉඳන් සද්ධාව දියුණු කරගන්න වීරිය වඩන්න. ඔබ ඉන්න තැන ඉඳන් අඩුපාඩු හදාගෙන සීලය දියුණු කරගන්න වීරිය ගන්න. ඔබ ඉන්න තැන ඉඳන් දහම් දැනුම දවසකට එක බණක් දෙකක් හරි අහන්න. එක බණක් දෙකක් හරි වාඩි වෙලා සද්ධාවෙන් ගෞරවයෙන් හිත යොමු කරගෙන බණ අහන්න පුරුදු වෙන්න. ඊළඟ එක තමයි ධර්මයේ නුවණින් විමසන්න, ප්‍රඥාව වඩන්න. තමන්ගේ ශක්ති පමණින් පොඩි දෙයක් හරි අසරණ කෙනෙකුට, දුගී මගේ යාචකයෙකුට නිතර නිරන්තරයෙන් දන් දෙන්න, පින්කම් කරගන්න දක්ෂ වෙන්න. එතකොට ඔන්න ඔය කියන ලක්ෂණ ටික ඔබට ඇති කරගන්න පුළුවන් නම් ගිහි ජීවිතයේ තුල ඔබ සීලයක පිහිටලා ඔබට සද්ධාව, සිල්වත්කම, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව, මේ ගුණධර්ම ඇති කරගන්න පුළුවන් නම් අන්න ඔබ බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයන් අතර අර ධර්මාවබෝධයේ කරා යන ගිහි ජීවිතයේ ගත කරත් මොනරත් ඇවිදගෙන යනවා, පියාඹගෙන යනවා, වේගෙන් යන්න බැරි වෙයි. හැබැයි මොනරත් යම් ප්‍රමාණයක් හරි පියාඹ පියාඹ යනවා තමන්ගේ ඉලක්කයේ දෙසට යනවා. ඒ වගේ ඔබට ඔබ ඉන්න තැන ඉඳන් ඔබට පියවරෙන් පියවර ධර්මයේ දියුණු කරගෙන ධර්මාවබෝධයේ පැත්තට යාගන්න පුළුවන්. පින්වතුනි මේ ධර්මයේ අවබෝධ කරගන්නවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. මේ ධර්මය අවබෝධ කර ගැනීම කොච්චර අපහසුද කියන කාරණේ බුදුරජාණන් වහන්සේ දවසක් උපමාවකට පෙන්නනවා. ආනන්දය මෙන්න මෙහෙම හිතන්න කීවා. මේ රජගහ නුවර හිටපු මහා දරුණු අපරාධකාරීෙක් දවසක් රාජභටයන්ට අහුවෙන. එතකොට රාජභටයන්ට අහුවෙන්නේ නගරේ ඉන්න මහා අපරාධකාරීෙක්, පව්කාරී. රාජභටයෝ අල්ලගෙන ඇවිල්ලා රජ්ජුරුවන්ට ඉදිරිපත් කරන රජතුමනි, මෙන්න අර හොරා, මෙන්න වංචනිකයා, මේ අර අපරාධකාරයා, මේ තරම් අපරාධ රැසක් කරපු කෙනෙක් රජතුමා කැමති සුදුසු දඬුවමක් පමුණවන්න කියලා රජ්ජුරුවන්ට ඉදිරිපත් කරනවා. එතකොට රජ්ජුරුව මේ කරපු පවුකම් අපරාධ ගැන අහගෙන ඉඳලා රජ්ජුරුව

පාරවල් 100ක් අනින්න කියලා. දැන් ඔන්න උදේට 100යි දවල්ටත් හෙල්ල පාරවල් 100. මේක උපමාව. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් එකක් දෙකක් ඇන්නත් මැරෙනවා තමයි. හැබැයි මෙතන උපමාවක් කියන්නේ මේ වේදනාව ගැන උපමාව. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා රජ්ජුරුවන්ට හවසටත් මතක් වෙනවා නිදාගන්න ගියාම අර අපරාධකාරිය තාම පණ තියෙනවත් දන්නේ. රාජභටයන්ගේ විමසනකොට රාජභටියෝ කියන රජතුමනි තාම පණ තියෙනවා. එහෙමනම් හවසටත් උල්පාරවල් 100ක් අනින්න කියන. දැන් බලන්න උදේට උල්පාරවල් 100යි දවල්ට 100යි හවසට 100යි. එතකොට 300යි. බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි දවසකට හෙල්ල පාරවල් උල්පාරවල් 300 බැගෙ. එක දිගට අවුරුදු 100ක් ඇන්නට පස්සේ කවුරු හරි හේතු සහිතව කියනවා නම් ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් මිදෙන්න පුළුවන් කියලා මහණෙනි ඔබ ඒකට කැමති වෙන්න කියන. අන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ අවවාද. එතකොට එහෙම උල්පාරවල් නැනලා දුක විඳලා දුක අවබෝධ කරන්න බෑ. නමුත් මේ ධර්මය අවබෝධ කිරීමේ වටිනාකම පෙන්වන්න බුදුරජාණන් වහන්සේ මේ කතාව පෙන්වන්න. බුදුරජාණන් වහන්සේ වදාළ දවසකට හෙල්ල පාරවල් 300 බැගින් අවුරුදු 100ක් ඇනලා ඇනලා ඇනලා ඇනලා කවුරු හරි හේතු සහිතව කිව්වොත් අවුරුදු 100ක් අවසන් වුණාට පස්සේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් අඩුම තරමේ සෝවාන් වෙන්නවත් පුළුවන් කියලා හේතු සහිතව කවුරු හෝ කියනවනම් මහණෙනි ඔබ ඒකට කැමති වෙන්න කියන. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ වදාළ ඇයි මහණෙනි තථාගතයන් වහන්සේ එවැනි දෙයක් දේශනා කරන්නේ? චතුරාර්ය සත්‍ය අවබෝධ නොකිරීම නිසා මේ දීර්ඝ සංසාර ගමනේ විඳලා තියෙන දුක් ප්‍රමාණය ඊට වඩා වැඩි කියනවා. මෙතන හෙල්ල පාරවල් දවසකට 300 බැගින් අවුරුදු 100ක් ගැන විතරයි මේ කියන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බලලා පෙන්නනවා අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ මේ සංසාර ගමන අනවරාග්‍රය. පුබ්බා කෝටි නපඤ්ඤාය පටන්ගත් කෙලවරක් හොයන්න බැරි තරම් දීර්ඝයි. ඒ දීර්ඝ සංසාර ගමනේ මහණෙනි එළුව වෙලා බල්ලු වෙලා කුකුල්ලු වෙලා හරක් වෙලා බිලි කැපුම් කාපු වාර උල්පාරවල් කාපු වාර හොරු වෙලා ඊළඟ රාජ බටයන්ගෙන් දඬුවම් විඳපු වාර ඒ වාරවල හෙල්ල පාරවල් උල්පාරවල් කාලා මැරිච්ච වාර ගත්තොත් ඊට වඩා වැඩි කියන සසර විඳලා තියෙන දුක් ප්‍රමාණය ගත්තාම ඒ නිසා මහණෙනි අවුරුදු 100ක් අර විදිහේ දුකක් විඳලා දුක අවබෝධ කරන්න පුළුවන් කියලා හේතු සහිතව කියනවනම් ඒත් කමක් නැහැ කැමති වෙන්න කියලා. එතකොට අපිට පේනවා ධර්මය අවබෝධ කරගන්නවා කියන්නේ මොනතරම් අසීරු කාර්යයක් මොනතරම් අමාරු කාර්යයක්. පින්වතුනි බුදුරජාණන් වහන්සේ තවත් උපමාවක් පෙන්නනවා මේ ධර්ම අවබෝධයේ අසීරු භාවය. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා කුරුල්ල අල්ලන කුරුළු වැද්දෙක් කුරුළු රංචුවකටම දැලක් කියලා දැලට කොටු කරගන්න. එතකොට බොහෝ කුරුල්ලන් රංචුවම අර කුරුළු වැද්දාගේ දැලට කොටු වෙලා ඉන්න. ඔය අතර ඉන්නවා දක්ෂ වීරියවන්ත එක කුරුල්ලෙක් දෙන්නේ අර වැල කොහොම හරි මේ දැල කපා ගන්න. කොහොම හරි හොටෙන් අර දැල කපාගෙන පියාඹගෙන එකෙක් දෙන්නේ ගැලවිලා යනවා. බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි නුඹලා සියලු දෙනාටම මාර්යා කෙලෙස් දැල ඉලලා කියනවා තියෙන. වීරිය නුවණ සිහිය තියෙන සද්ධාදී ගුණධර්ම වඩාගත් කීප දෙනයි අර මාර්යාගේ කෙලෙස් දැල බිඳගෙන කෙලෙස් දැල කපාගෙන මාර වසඟින් මිදිලා ධර්මාවබෝධයේ කරා නිවන කරා යාගන්. අනිත් හැම දෙනාම සතර අපායේ වැටි වැටි යන සංසාර ගමනටම ආපහු හවු වෙනවා. අර මාර්යාගේ දැල ඇතුළෙම කොටු වෙලා යනවා වගේ සංසාර ගමනට වැටෙනවා. ඒ නිසා පින්වතුනි ධර්මය අවබෝධ කරගන්න වීරිය වඩන්න. අඩුම ගානේ මං සෝවාන්වත් වෙනවා කියන ඉලක්කය තුළ අඩුම ගානේ මං සෝවාන් ඵලයටවත් මේ ජීවිතේපත් වෙනවා කියන අදිෂ්ඨානය තුළ කටයුතු කරා. දැන් බලන්න පැවිදි ශ්‍රාවකයන්ට පෙන්වුවේ සාරිපුත්ත මොග්ගල්ලාන වගේ වෙන්න. කේමා උප්පලවන්නා වගේ රහත් භික්ෂුණීන් වහන්සේලා තමයි ඉලක්ක කරලා පෙන්වුවේ. හැබැයි ගිහි ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේ ඉලක්කයක් හැටියට පෙන්වුවේ ගිහි ජීවිතයේ තුළම යහපත් ගිහි ජීවිත ගත කරලා ගුණධර්ම පුරලා සද්ධාදී ගුණධර්ම වඩාගෙන ඉහළ මාර්ගඵල කරා යනවා. නමුත් රහත් ගිහි ජීවිතයේ තුල රහත් වෙච්ච අය නෙමෙයි බුදුහාඳුරු පෙන්වන්නේ. අනාගාමී ඵලයටම හිත වඩපුවයි කුජ්ජුත්තරා වේලුකණ්ඨකී නන්දමාතාව කියන්නේ ගිහි ජීවිතයේ අනාගාමී ඵලයට හිත වඩපුවයි. ඊළඟට චිත්ත ගෘහපති හත්තාලෝක පුත් සිටුතුමා කියන්නේ ගිහි ජීවිතයේ තුලම අනාගාමී ඵලයේ දක්වාම හිත පුරුදු කරගත් අය. ඒ නිසා අන්නේ ඉලක් බුදුරජාන් වහන්සේ පෙන්වුවේ ගිහි ශ්‍රාවකයෙකුට අඩුම ගානේ මං අනාගාමී ඵලයේ දක්වාවත් ගිහි ජීවිතයේ තුල

0: දියුණු කරනු. ඒ ඉලක්ක ඇති කරගන්න. අඩුම ගානේ ඔබ අද මේ යුගයේ සෝවාන් වෙනවා කියන ඉලක්කෙවත් ඔබේ හිතේ ඇති කරගන්න ඔබ දක්ෂ වෙන්න. ඒ ඉලක්කෙවත් ඔබට නැත්නම් දැන් සමහරව මල් පූජා කරනවා, බුදුන් වඳිනවා, ඇයි මේවා කරන්නේ කියලා ඇහුවට ඒ දන්නේත් නැහැ. ඉතින් හොඳයිනේ කට්ටිය කරන නිසා කරනවා කියනවා. කොහොමත් හොඳ දෙයක්නේ. ඒ නිසා කරනවා කියනවා. හැබැයි ඔබ බුදුන් වඳින්නේ ඇයි? ඔබ මල් පූජා කරන්නේ ඇයි? ඔබ සීල් රකින්නේ ඇයි? ඔබ මේ බණ අහන්නේ ඇයි? ඔබ භාවනා කරන්නේ ඇයි? එකම දෙයයි, මේ සතර අපාය වැටි වැටි දුක් විඳ විඳ යන භයානක සංසාර ගමනින් මිදීම පිණිස පින් රැස් කරගන්න, කුසල් වඩා ගන්න. ඒක තමයි ඔබට තියෙන්න ඕනේ අරමුණ. ධර්මාවබෝධයේ පිණිස ජීවිතේ මෙහෙව ගන්න දක්ෂ කෙනෙක් බවට පත් වෙන්න. ඒ ඉලක්කෙ හිතේ තියාගෙන ඊට අවශ්‍ය කරන ගුණධර්ම පුරුදු කරමින් ඊට අවශ්‍ය කරන දේවල් රැස් කරගන්න දක්ෂ කෙනෙක් බවට පත් වෙන්න. අන්න එතකොට ඔබේ ජීවිතේ ධර්මාවබෝධි පැත්තට යාගන්න අරගෙන යන්න පුළුවන්. මොකද මොනරව වුණත් වේගෙන් පියාඹගෙන යන්න බැරි වුණත් ඔහු පියාඹගෙන යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ගිහි ශ්‍රාවකයන්ව පෙන්වුවේ ගිහි ශ්‍රාවකයෙකුට ඉලක්කයක් තියෙන්න ඕනේ. මම කොහොම හරි ගිහි ජීවිතය තුළ ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න. සමහර ලාවට අද අපි මේ ජීවත් වෙන පරිසරයත් එක්ක ඔබට මේ යුගයේ තුළ මේ පරිසරය තුළ අනාගාමි ඵලයට යාගන්න කියන එක ඔබට හිතන්න බැරි වෙයි. හැබැයි ඔබ අඩුම ගානේ සෝවාන්වත් වෙනවා කියන ඉලක්කය ඇති කරගන්න. පිංගතුණී, ඒ ඉලක්කයවත් නැත්නම් ඔබට මේ ජීවිතය තුළ බුද්ධ ශාසනයක් ලැබිලා, මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා, ෂණ සම්පත්තිය ලැබිලා, ඔබට අතට ලැබිච්ච දේ ඔබ අතහැරගත් කෙනෙක් බවට පත් වෙනවා. පිංගතුණී, දවසක් ආනන්ද හාමුදුරුව රජගහ නුවර පිණ්ඩපාතේ වඩිනකොට උන්වහන්සේ දකිනවා ලිච්ඡවී රාජකුමාරවරු දුනු ශිල්පේ පුහුණු වෙන ආකාරය. ඈත තියා හරියට ඉලක්කෙට දුන්නෙන් විදිනවා. ආනන්ද හාමුදුරුව බලාගෙන හිටියා ඉලක්කෙ ගන්න ආකාරය. හරිම තියුණුයි. බොහොම අමාරු ඉලක්කයක් අරගෙන හරියට ඈත ඉඳන් ඊතලෙන් විදිනවා මේ ඉලක්කෙට. ආනන්ද හාමුදුරන්ට හිතුණා මේ ලිච්ඡවී රාජකුමාරවරු මහා පුදුම දක්ෂ පිරිසක්නේ. හිතාගන්නවත් බෑ මේ ඉලක්කෙට ඊතලෙන් විදින ආකාරය. ඉතින් ආනන්ද හාමුදුරුව පිණ්ඩපාතේ වැඩම කරලා ජේතවනාරාමයට, එදා බුදුරජාන් වහන්සේ වේළුවනාරාම වැඩ හිටි රජගහනු වේළුවනාරාමයට වැඩම කරලා බුදුරජාන් වහන්සේට කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ලිච්ඡවී රාජකුමාරවරු හරිම පුදුමයි මේ ඉලක්කෙට විදින ආකාරය. ඈත තියා ඉලක්කෙට විදිනවා කියෝ. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා, ආනන්ද ඕකද අමාරු අස්ලෝමයක්. ඈත තියලා තවත් අස්ලෝමකින් ඒ අස්ලෝමේ පලාගෙන යන්න විදින එකද කිව අමාරු. එතකොට අස්ලෝමේ ඈතින් තිබ්බට පස්සේ ආය අස්ලෝමේ පෙනෙන්නෙත් නැහැ. ඒ තරම් සියුම් අස්ලෝමයකට තව අස්ලෝමකින් විදිනවා අර අස්ලෝමේ පැලිලා යන. මේ උපමාව කියනකොට ආනන්ද හාමුදුරුව කියනවා, ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඒක නම් හිතාගන්නවත් බැරි දෙයක් කියෝ. බුදුරජාන් වහන්සේ වදාලා, ආනන්ද ඔය සියල්ලට වැඩි චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නවා කියන්නේ ඊටත් වැඩි අමාරු දෙයක් කියෝ. ඉතා තීක්ෂණ නුවණක් ඇතුව කළ යුතු දෙයක් මේ ධර්මයේ අවබෝධ කරනවා කියන කාරණේ. ඒ නිසා පිංගතුනේ, ධර්මාවබෝධයට වීරිය වඩාගත් කෙනාමයි මේ භයානක සංසාර දුකින් මිදිලා මේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න. අද අපි චුට්ටක් විමසලා බලමු. සෝවාන් ඵලයට පත් වෙන්න අවශ්‍ය බාහිර අංග හතරක් තියෙනවා. ඒ තමයි කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණය. ඒක බාහිරින් ලැබිය යුතු අංග දෙක. තමා තුළ පවතින්නට ඕනේ යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම ප්‍රතිපදාවයි. යෝනිසෝ මනසිකාරය කියන්නේ අහන ධර්මයේ නුවණින් විමසීමේ දක්ෂතාවය. ඒකට අපි කියනවා යෝනිසෝ මනසිකාරය. හැබැයි අහන ධර්මයේ නුවණින් විමසලා තමන් ධර්මයට අනුකූලව ජීවත් වෙන්න ඕනේ. ධම්මානුධම්ම ප්‍රතිපදාව කියදෙන්නට මේ අංග හතර එකතු වුණොත් බාහිරින් ලැබෙන කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි තමා තුළ ඇති කරගන්න යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම ප්‍රතිපදාවයි එකතු වුණොත් මේ හතරට කියන්නේ සෝතාපත්ති අංග. අපි ප්‍රායෝගිකව කොහොමද මේක විමසන්නේ කියලා තව ටිකක් තේරෙන ආකාරයට මෙහෙම තේරුම් ගන්න උත්සාහයක් ගමු. පින්වතුනි, දැන් ඔන්න ඔබට බණට අහන්න ලැබෙනවා මේ ඇස අනිත්‍යයි, ඇහැට පේන රූප අනිත්‍යයි, මේ කන අනිත්‍යයි, කනට ඇහෙන ශබ්ද අනිත්‍යයි, නාසය අනිත්‍යයි, නාසයට දැනෙන ගඳ සුවඳ අනිත්‍යයි, මේ දිවත් අනිත්‍යයි, දිවට දැනෙන රස අනිත්‍යයි, කය අනිත්‍යයි, කයට දැනෙන පහස අනිත්‍යයි. එතකොට මේ වගේ මනස අනිත්‍යයි, අරමුණු අනිත්‍යයි, රූප වේදනා සංඥා සංඛාර විඥාන අනිත්‍යයි කියලා අපි අහනවා. දැන් මේ අහන්නේ සද්ධර්ම ශ්‍රවණේ ඔබ ඔය වගේ දේශනා ඕන තරම් අහලා ඇති. කල්යාණ මිත්‍රයන්ගෙන් සද්ධර්ම ශ්‍රවණේ ලැබුණා. ඔන්න දැන් අනිත්‍ය ධර්මයේ, ගැඹුරු ධර්මයේ, නිවන කරා යන ධර්මයේ අපිට අහන්න ලැබුණා. මේ ඇසූ ධර්මයේ යෝනිසෝ මනසිකාරය දෙන්න නම් ඔබ තුලින් ඔබ විමසලා බලන්නට ඕන. ඔබ තුලින් විමසලා බලනවා කියන්නේ මේ ධර්මයේ ඕපනායිකයි. ඔබේ ඇස තුලින් බලන ඇත්තද? ඇත්තටම මගේ ඇහැ අනිත්‍යද? මගේ කන තුලින් බලන ඇත්තටම මගේ කන අනිත්‍යද? ඇත්තටම මගේ නාසය අනිත්‍යද? මේ දිව අනිත්‍යද? කය අනිත්‍යද? මනස අනිත්‍යද කියලා තමන් තුලින් බලන. හැබැයි මෙහෙම බලනකොට ඔබට හැම වෙලාවෙම පේන්න තියෙන, වැටහෙන, නිතර දකින්න තියෙන අනිත්‍යක් තියෙනවා. දැන් ඒ අනිත්‍ය තුල සමහරු කියනවා, ඉතින් ඕක කවුරුත් කියන්න ඕනේ නැහැ, අපිට පේනවනේ. ඇහැ ලෙඩ වෙනවා, වයසට යනවා, ජරාවටපත් වෙනවා, කුණු වෙනවා, මැරෙනවා. ඉතින් ඕක අපි දන්නවනේ කියලා කියන්න පුළුවන්. ඒක බෞද්ධෙක් වෙන්න ඕනේ නැහැ. ඕනෑම කෙනෙකුට, අන්‍ය ආගමිකයෙකුට වුණත් ඕනෑම කෙනෙකුට පේනවා මේ ඇස වයසට යනවා. ඇසට ලෙඩ රෝග හැදෙනවා. ඇස මැරි යනවා. මැරුණාට පස්සේ කුණු වෙලා පස් වෙලා යනවා. මේක පේන්න තියෙන අනිත්‍ය. හැබැයි මේ පේන දේ තුලින් තව ගැඹුරට හේතුඵල වශයෙන් විමසගෙන විමසගෙන බුදුරජාණන් වහන්සේගේ අවබෝධඥානය තුලින් අපි විමසලා අවබෝධ කරගත යුතු දෙයක් තියෙනවා. අන්න එතකොට තමයි අපිට ප්‍රඥාව පහළ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් අපි ඇහැ ගැන ඉස්සලා හිතමු. දැන් ඔබ ඔබේ ඇහැ ගැන විමසලා බලනවා. ඇත්තටම මගේ ඇහැ අනිත්‍යද කියලා බලනකොට අන්න දැන් ඔබට මුලින් පේන්නේ අර පේන්න තියෙන අනිත්‍ය ඔබට තේරෙනවා. අපි ඒකත් තේරුම් ගමු. මගේ ඇහැ ලිඩ වෙනවා, මගේ ඇහැ වයසට යනවා, මේක ජරාවටපත් වෙනවා, නැසී වෙනසී යන ඇසක්, මරණයටපත් වෙන ඇසක්, මැරුණට පස්සේ කුණු වෙලා පස් වෙලා යන ඇසක්. දැන් ওই ටික තේරෙනවා. දැන් අපි අපේ ඇහැ තුලින් බලනවා, ඇයි මේ ඇහැ ලිඩ වෙන්නේ, වයසට යන්නේ, ජරාවටපත් වෙන්නේ, තුවාලය දෙන්නේ, කුණු වෙන්නේ? මොකද්ද මේකට හේතුව? අන්න හේතුඵල වශයෙන් බලනවා. අන්න එතකොට අපිට ධර්මයේ තුලින් තේරෙනවා නාම රූප පච්චයා සලායතන. එහෙමනම් අපේ ඇස කියන්නේ නාම රූපයන්ගෙන් හටගත් දෙයක්. මේ ඇස කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු නිසා හටගත් ඇසක් අපිට තියෙන. ඒ සතර මහා ධාතුන්ගේ ස්වභාවය තමයි ඉව වෙනස් වෙනු. හැම වෙලෙම වෙනස් ස්වභාවයට, විපරිණාම ස්වභාවයට පත් වෙන ඇස. ඊළඟට ආහාර සමුදය, රූප සමුදය. අපි කන බොන ආහාර ප්‍රත්‍යයෙන් තමයි මේ ඇසේ සතර මහා ධාතුන්ගේ පැවැත්ම තියෙන්නේ. ආහාර නිරෝධා රූප නිරෝධෝ. අපේ ආහාර නිරුද්ධ වීමෙන් රූපේ නිරුද්ධ වෙලා යනවා. අන්න එහෙමනම් හේතුඵල වශයෙන් අපි තේරුම් ගන්නවා. ආහාර නිසා හටගත්ත ආහාර නැති වෙනකොට නැති වෙලා යනවා. ඊළඟට ওই විදිහමයි වේදනාව. ස්පර්ශේ නිසා හට ගන්නවා, ස්පර්ශේ නැති වෙනකොට විඳීම නැති වෙනවා. සංඥාව, ඇහැට පේන රූප හඳුනා ගන්නවා. සංඥාව ස්පර්ශේ නිසා හටගත්ත, ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. ඇහි ඇතිවෙන චේතනා, රූප සංචේතන. ඒ චේතනාවත් ස්පර්ශ නිසා හට ගන්නවා, ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. ඊළඟට ඇහැ තුල තියෙන විඥානය, චක්කු විඥානය. නාම රූප නිසායි විඥානේ හටගන්නේ. නාම රූප වෙනස් වෙනකොට වෙනස් වෙනවා. මෙන්න මේ විදිහට ඇසත්, ඇස තුල පවතින පංච උපාදානස්කන්ධයම හේතුඵල වශයෙන් කුමක් නිසාද හටගන්නේ, කුමක් නැති වෙනකොටද නැති වෙලා යන්නේ. මේ විදිහට විමස විමස බලනකොට අපිට දකින්න ලැබෙනවා ප්‍රධාන කරුණු තුනක් වැටහෙනවා. ඒ තමයි මේ ඇසේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වී යන ස්වභාවය යුක්තයි. මේක අනිත්‍යයි. යමක් අනිච්ච නම් යන් නිච්ඡන් තන් දුක්ඛං. ඒක ඒකාන්තින් දුකට අයිති දෙයක්. යමක් අනිත්‍ය නම් දුක නම් මේ ඇස, මගේ ඇස මෙසේ වේවා මෙසේ නොවේවා කියලා මට ඕනේ විදිහට පවත්වන්න පුළුවන් ඇසක් නෙමෙයි. අන්නේ නිසාමයි ඇස ලෙඩ වෙන්නේ, වයසට යන්නේ, ජරාවටපත් වෙන්නේ. ඔය විදිහට තමන්ගේ ඇස ගැන හේතුඵල වශයෙන් සමුදේ, අස්තංගමේ, ආස්වාදේ ආදීනව නිස්සර. මෙන්න මේ විදිහට කොටස් පහකින් යුක්තව බෙද බෙදා අපි විමසලා බලලා අපේ තුලින් අපි නුවණක් ඇති කරගන්න. ඒකට කියන ප්‍රඥාව. යෝනිසෝ මනසිකාරයේ තුල තමයි ප්‍රඥාව පහළ වෙන්නේ. ප්‍රඥාවට ආසන්නම කාරණේ තමයි නුවණින් විමසීම, යෝනිසෝ මනසිකාරය. ඒ නිසා පිංගතුනි, යෝනිසෝ මනසිකාරය තනිකරම තමා තුළ ඇති කරගත යුතු තමන්ගේ පෞද්ගලික දක්ෂතාවය. දැන් අපි ওই ඇස ගැන කතා කරා වගේ කන, නාසය, දිව, ශරීරය, මනස අපිට තියෙන ආයතන හයක්. මේවට ආයතන කියලා කියන්නේ සංසාර ගමනක් හැදෙනවා, සසර ගමන සකස් කරනවා. මෙන්න මේ ආයතන හය ගැන ඔබට පුළුවන් නම් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හොඳට නුවණින් විමස විමස බලන්න. අන්න ඔබ ධර්මාවබෝධයේ පිණිස නුවණ යොමු කරන මේ යෝනිසෝ මනසිකාරයේ දෙන කෙනෙක්. ඊළඟ එක තමයි ධර්මයට අනුකූල ප්‍රතිපදාව, ධම්මානුධම්ම ප්‍රතිපදාවකින් යුක්ත වෙන්නට ඕනේ. ඔන්න ඔය කරුණු හතර ඔබ තුල ඔබ ඇති කරගන්න පුළුවන් නම් බාහිරින් ලැබෙන කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි තමා තුලින් යෝනිසෝ මනසිකාරයත් ධම්මානුධම්ම ප්‍රතිපදාවත් ඇති කරගන්න පුළුවන් නම් ඔබට ධර්මයේ කරා යන්න පුළුවන්. ඔබ ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා ඔබට අවබෝධ කරගන්න තියෙන්නේ මේ උතුම් ආර්ය සත්‍යමයි. ගිහි කෙනෙකුට කියලා වෙන ආර්ය සත්‍යක් නැහැ, පැවිද්දට කියලා වෙන ආර්ය සත්‍යක් නැහැ. එකම වෙනසයි තියෙන්නේ ගිහි කෙනාට වඩා පැවිදි කෙනාට කරදර බාධා අඩුයි. ගිහි ජීවිතේ වගේ කෙලෙස් හුනන උල්පතක් නෙමේ පැවිදි ජීවිතේ. ඒ නිසා වේගෙන් යාගන්න පුළුවන් ගමන ඉක්මන. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පැවිදි ශ්‍රාවකයා හංසෙක් වගේ කියලා පෙන්නේ. ගිහි ශ්‍රාවකයා මොනරෙකුට උපමා කරේ වේගෙන් පියාඹගෙන යන්න බෑ, හැබැයි යාගන්න පුළුවන්. ඒ නිසා ගිහි වේවා පැවිදි වේවා ඔබේ ජීවිතයේ තුල පළවෙනිම ඉලක්කෙ වෙන්න. මොකද පියවරෙන් පියවර යන්නේ. දැන් අපි ඉස්සල්ලාම දැන් කෙනෙක්ගෙන් ඇහුවොත් ඇයි ඔයා බණ අහන්නේ, ඇයි ඔයා ධර්මයේ දියුණු කරන්නේ, මං කොහොම හරි ඉක්මනට ඉස්සල්ලාම රහත් වෙනවා කියලා හිතනවනะ. රහත් වෙන එක තමයි අපේ අරහත්වේ තමයි බුද්ධ ශාසනය තුල නිෂ්ඨාව. ඒක තමයි කෙනෙක්ගේ ඉලක්කය. හැබැයි එතනට යන්නේ පියවරෙන් පියවර. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා. පිංගතුනි ඉස්සල්ලාම සද්ධානුසාරී ධම්මානුසාරී වෙලා සෝවාන් මාර්ගයට පැමිණෙන. ඊට පස්සේ යා සෝවාන් ඵලයටපත් වෙන. ඊට පස්සේ යා සකදාගාමි මාර්ගයේ වඩලා සකදාගාමි ඵලයටපත් වෙන. ඊට පස්සේ යා අනාගාමි මාර්ගයේ වඩලා අනාගාමි ඵලයටපත් වෙන. ඊට පස්සේ තමයි අරහත් මාර්ගයේ වඩලා රහත් වෙන්නේ. අර පටන් ගන්නකොටම ඉඳගත්තු ගමන් රහත් වෙනව නෙමෙයි, ක්‍රමානුකූලව අවබෝධයක් තුළ ටික ටික ටික ටික ගැඹුරට වැටහිලා අවබෝධය කරා යන වැඩපිළිවෙලක් තියෙන. බුදුරජාණන් වහන්සේ පහාරාද සූත්‍රයේ තුල පෙන්නනවා හරියට මහා සාගරයේ පිළිවෙලින් ගැඹුර කරා යනවා වගේ. මගේ බුද්ධ ශාසනේ පිළිවෙලින් ටික ටික ටික ටික තමයි අවබෝධය කරා, ධර්මාවබෝධය කරා යන්නේ. අන්න ඒ නිසා පිඟුතුනි ඒ ඉලක්කයේ තුල ටික ටික ගමන් කරන්න. ඔබ ගිහි ජීවිතයේ ගත සමහර ලාට ඔබට අඹ දරුවෝ ඉන්න පුළුවන්. ඔබේ ගිහි ජීවිතයේ තුල ඔබ රැකී ආරක්ෂා ව්‍යාපාර වෙලහෙළඳාම් තුල ඔබ නොයේ කරදර බහදා ගොඩක ඉන්න පුළුවන්. සමහර ලාවට බණ ඇහුවට ඔබට හිතෙන්න පුළුවන් කියන දේ ඇත්ත. ඒ වුණාට අපි කොහොමද ඉතින් මේ අපිට කොහෙද ඕව කරන්න වෙලාවක්? හැබැයි මතක තියාගන්න ඔබට වෙලාවක් නැහැ කියලා ඔබ ධර්මාවබෝධයට තියෙන අවස්ථාව අතහරිනවා කියන්නේ ඔබ සතර අපායට යන්න ක්‍රමයේ හදා ගන්නවා කියන එක. මොකද ඔබට වෙලාවක් නැහැ කියලා ඔබට අපායෙ මිදෙන්න පුළුවන් කමක් නැහැ. කවුරුත් එන්නේ නැහැ ඔබව බේරගන්න. ඔබම උත්සාහයෙන් වීරියෙන් ධර්මයේ දියුණු කරගත්තොත්, ඔබම ධර්මාවබෝධයට වීරිය වැඩුවොත්, අන්න ධර්මයෙන් ඔබව ශ්‍රේෂ්ඨත්වයට කරාරගෙන යන. ඒක ධර්මයට කරන්න පුළුවන් දෙයක්. බාහිර කෙනෙකුට, බාහිර පුද්ගලයෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. පිංගතුනි දේවදත්ත ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, තථාගතයන් වහන්සේ මේ දේවදත්තගේ හිත තරක් බුදු ඇසින් වෙන කාගෙවත් හිතක් දිහා බලලා නැහැ කියන අනේ මේ පුද්ගලයා බේරගන්න පුළුවන්. කොහොමද මේ පුද්ගලයාව බේරගන්නේ? මේ පුද්ගලයාට යහපතක් කරන්න පුළුවන්ද කියලා බුදුරජාණන් වහන්සේ නිතර දේවදත්තගේ කිය ගුණයක්වත් තියනවද ඔහු බේරගන්න කියලා හැම වෙලෙම බුදු ඇසින් ඒ දිහා බැලුවා කියන. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නවා හරියට කෙනෙක් ඉන්න අසූචි වලක වැටිලා. දැන් වලේ වැටිලා ගිලිලා ඔළුවත් වැහිලා තියෙන්නේ, දැන් ඇතුළටම ගිලිලා. හැබැයි කරුණාවන්ත කෙනෙක් වල වටේ ඇවිද ඇවිද බලනවා කොහෙන් හරි ඇදලා ගන්න, අඩු ගානේ කොණ්ඩෙන් හරි උඩට ඇදලා ගන්න පුළුවන්. එක්ක අඩු ගානේ ඇඟිල්ලක්වත් උඩට මතුවෙලා තියෙනවද මෙයාව ගොඩ ගන්න ඇදලා ගන්න කියලා බලනවා කියනවා. එතකොට අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම මේ දේවදත්ත දිහා බැලුවා කියන අනේ කොහොමද මෙයා බේරගන්නේ? යම් කිසි කුසල ධර්මයක් යහපත් දෙයක් තියෙනවද ඔහු බේරගන්න කියලා බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දේවදත්තගේ හිත තරම් වෙන කාගෙවත් හිතක් දිහා බලලා නැහැ කියන. එතකොට අපිට පේනවා පිංගතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකටවත් කෙනෙක්ව බලෙන් නිවනට ගෙනියනවා කියන එක. කොහොම හරි බේරගෙන කොහොම හරි ධර්මයේ කරා එහෙම ගෙනියන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළි තුම් හි කිච්ඡං ආතප්පං. මහණෙනි ඔබමයි ඔබමයි මේ දේ කළ යුත්තේ. අක්ඛාතාරෝ තථාගත. බුදුරජාණන් වහන්සේලා කරන්නේ මඟ පෙන්නනවා, පාර පෙන්නනවා, පාර කියලා දෙනවා විතරයි. බලෙන් නිවනට ගෙනියන්න පුළුවන් කමක් නැහැ, පාර කියලා දෙන්න පුළුවන් ඉච්චරයි. ඒ පාරේ යනවද නැද්ද, ඒ පාරේ ගමන් කරනවද නැද්ද, අපායගාමී මාර්ගයක යනවද, නිරේට වැටෙන මාර්ගය යනවද, තිරිසන් ලෝකේ වැටෙන මාර්ගය යනවද, ප්‍රේත අපායකට වැටෙන මාර්ගය ගමන් කරනවද, එහෙම නැත්නම් සුගති සහිත මාර්ගයක නිවන කරා යන මාර්ගයක ගමන් කරනවද කියන එක ධර්මයේ කරා යන ශ්‍රාවකයා තුල තියෙන ලක්ෂණය. අන්න ඒ නිසා ඒ ධර්මයේ තේරුම් ගන්න වීර්ය වඩන්න, ධර්මයේ අවබෝධ කරගන්න උත්සාහයක් ගන්න. බුදුරජාණන් වහන්සේගේ ඉලක්කය උනේ උන්වහන්සේගේ ශ්‍රාවක වෙච්ච භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස මේ ධර්මී ගැන ව්‍යක්ත විසරද බහුශ්‍රුත ධර්මදරාය බවට පත් වෙලා ධම්මානුධම්ම ප්‍රතිපදාවේදීලා සාමීචි පටිපන්න අනුධම්මචාරී පිරිසක් බවට පත් වෙලා උන්වහන්සේගේ ශ්‍රාවකයන් මේ බුද්ධ ශාසනයේ බබලවන ශ්‍රාවකයන් බවට පත් වෙන තෙක් පිරිනිවන් පාන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී පිරිනිවන් පාන්න ආරාධනා කරපු හැම වෙලාවකම බුදුරජාණන් වහන්සේ පාපී මාරයට ප්‍රකාශ කරා. එදා චාපාල චෛත්‍යස්ථානයේ අසලදී මාරයා ඔය කාරණේ සිහිපත් කරලා තමයි බුදුරජාණන් වහන්සේට කියන්නේ, ස්වාමීනි ඔබ වහන්සේගේ ඉලක්කය දැන් සම්පූර්ණ, දැන් ඔබ වහන්සේ වැඩ සිටිය ඇති, මේ වෙනකොට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ලෝකෙ බැබලෙනු, ධර්මයේ ගැන වික්ත විසරද බහුශ්‍රුත ධර්මදර ශ්‍රාවකයෝ දැන් පහළ වෙලා, ඒ නිසා ඔබ වහන්සේ වැඩ සිටිය ඇති පිරිනිවන් පානසේක්වා කියලා. එදා බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බලනවා, බුදු කෙනෙක් කළ යුතු සම්බුදු කෘත්‍ය දැන් අවසානයිද? ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ සම්බුදු කෘත්‍ය සිදු වෙලා අවසානයි. අන්න ඒ නිසා ආනන්දේ තව මාස 3ක් අවසන් වෙන තැන තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා කියලා ආයු සංස්කාර අතහැරලා පිරිනිවන් පාන අදිෂ්ඨාන කළේ උන්වහන්සේගේ සම්බුදු කෘත්‍ය අවසන් වෙලා තිබිච්ච නිසායි. එහෙම නැතුව මාරයට ඕන නිසා, මාරයා ආරාධනා කළ නිසා පිරිනිවන් පෑව නොයි. බුදු වෙලා පළවෙනි සතියේත් මාරය ආරාධනයක් කරා. විටින් විට 16 වතාවක් ස්ථාන ගණනාවකදී පිරිනිවන් පාන සේක්වා, පිරිනිවන් පාන සේක්වා කිය කී මාරය ආරාධනා කරලා තියෙනවා. හැබැයි බුදුරජාන් වහන්සේ හැම වෙලාවෙම පෙන්වුවේ, පාපී මාරේ නුඹට ඕන විදිහට තථාගතයන් වහන්සේලා පිරිනිවන් පාන්නේ, බුදු කෙනෙකුගේ සම්බුදු කෘත්‍යයක් තියෙන. අන්න ඒ නිසා පින්වතුනි, ඔබත් බුදුන් සරණ ගිය ගිහි ශ්‍රාවකෙක් වෙන්න පුළුවන්, බොහෝ වෙලාවට පැවිදි කෙනෙක් වෙන්න පුළුවන්. ගිහි පැවිදි සියලු දෙනාටම තියෙන එකම ඉලක්කයයි මේ භයානක සංසාර දුකෙන් නිදහස් වීම. ඒ පිණිස අද අපිට බාහිරින් ලැබෙන කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි හොඳින්ම තියෙන කාලය. ඔබ තුල ඇති කරගත යුත්තේ යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම ප්‍රතිපදාව. අන්නේක අංග ඔබ තුල ඇති කරගෙන මේ මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න ඔබ හැම දිනාටම වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානු ශාසනාවයි. සදහවත් පින්වත් ඔබට සිදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබර දායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077-912-47-15 077-60-40-160 දුරකථන අංක මගින්ද 071-80-27-197 WhatsApp අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන් අතර ධර්මදානය
2: සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, ජාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමකවත්.

පින්වත පව් කරන්නා මෙලොවත් ශෝක කරයි, ඒ වගේම පරලොවත් ශෝක කරයි, දෙලොවම ශෝක කරයි. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් ශෝක කරයි. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමක

අන්ධකාරයෙහි අස්වලෝමයක් දුරසිට විදින කල්හි ඉතා සුළු ප්‍රමාද දෝෂයකින් උවද එය වැරදී යා හැකිය. විදුලිය හා සමාන මේ ශරීරය ලබාගත් විටදී පින් සිදු නොකළහොත් ස්වර්ග මොක්ෂ සම්පත් වැරදී යන්නේ.

උතුම්ගු පිරිද්දේශනාවන්ගෙන් නිරෝගී සුවිය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලියෝසේ දිනපතා රාත්‍රී 10ට සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්මදේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකල්ප

0: සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපි වෙබ් අඩවියට.
1: දස සංඥා සුද්වා සෝවාබදෝ ඨානසෝ
2: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතරාපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය

රජගහනුවර සුප්‍රබුද්ධ නම් කුෂ්ඨ රෝගියාගේ කතාව. පින්වතුනි, දිනක් මේ සුප්‍රබුද්ධ කියන කුෂ්ඨ රෝගියා බණ අහලා සෝවාන් භාවයට පත් වෙනවා. මෙහෙම එක දවසක් බණ අහලා සෝවාන් භාවයට පත් වෙලා යනකොට අතරමඟදී එක්තරා එළදෙනක් මේ පුද්ගලයාට ඇනලා මිය යනවා. මෙන්න මේ කාරණාව භික්ෂූන් වහන්සේලාට අසන්නට ලැබුණා. මේ එළදෙන ඇනලා මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා මිය පරලව ගියා කියලා. මේ කාරණාව භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා. බුදුරජාණන් වහන්සේ පින්වතුනි, ඔහු උපන් තැන දැක්කා. බණ අහලා තමයි ඔහු යනකොට මේ විපත සිදු වුණේ. නිසා තවුතිසා දෙව්ලොව ඉපදුනා කියලා බුදුහාමුදුරුව පැහැදිලි කරා. එවිට භික්ෂූන් වහන්සේලා අහනවා, ඔහුගේ ශරීරයේ කවදාවත් සුව නොවන මහා කුෂ්ඨ රෝගයක් හටගෙන තිබුණා කියලා. ස්වාමීනි, එයට හේතුව කුමක්ද? බුදුරජාණන් වහන්සේ එයට හේතුව පැහැදිලි කරනවා. මොහු පෙර ආත්ම භාවයකදී තගරසිකී නම් පසේ බුදුරජාණන් වහන්සේ මාර්ගයේ වැඩම කරනකොට, තගරසිකී බුදුහාමුදුරු මාර්ගයේ වැඩම කරනකොට පෙර ආත්ම භාවයකදී මෙයා දකිනවා මේ පසේ බුදුහාමුදුරු. පසේ බුදුහාමුදුරු දැක්කහම පින්වතුනි කාරල කෙල ගහනවා. බලන්න කරපු දේ කාරල කෙල ගහනවා. අන්න ඒ පාපේ නිසා මේ ඉපදුන ආත්ම භාවයේ කවදාවත් සුවපත් භාවයට පත් නොවන මහා කුෂ්ඨ රෝගයක් මුළු ඇඟේම හටගෙන තිබුණා. ඒ කරපු ක්‍රියාව හේතුවෙන් සමහර වෙලාවට ඔබේ ජීවිතිනුත් ඒ ක්‍රියාවන් සිදු කරගන්නට පුළුවන්, සිදු කරගෙන තිබෙන්නට පුළුවන්. ඒ නිසා ඉදිරියට ඒ කාරණාව ඔබ විසින් සිදු කරන්නට එපා. සීල්වන්ත කෙනෙක්, ගුණවන්ත කෙනෙක් පිළිබඳව නරක චේතනාවෙන් සිතන්නට එපා පින්වතුනි. අන්න එවිට මේ මහා ක්‍රියාවන්හි ඔබටත් සංසාරේ කවදා හෝ එකතු වෙන්නට සිදු වෙනවා. එනිසා මේ පුංචි බණපදය ඔබේ ජීවිතයට ඒකාත්මික කරගෙන ඒ අකුසල කර්මයෙන් ඔබ මිදෙන්නට උත්සාහවන්ත වෙන්න. ඔබට සම්මා දිට්ඨිය පහළ වේවා කියලා. සාදු සාදු. සොතිර කුවන් පෙතලිය.

උතුම්ගු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවිය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලියෝසේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ්

0: පින්වත හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි. ධම්මපදය යම්.
1: සුදිලේ ගුවන් විදුලියයි.

0: මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රියකරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: සුදිල කුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකවත්වය.

0: මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රියකරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහාසමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: සොතිර කුමාර පෙතලිය.

පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩිය යුතුය. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ ධම්මපදය පණ්ඩිත වග්ගය.

0: ආසා කරමින් රසමුසු භෝජන අනුභව කළද සුවඳැති සිත් ඇදගන්නා වූ සඳුන් ශරීරයෙහි ගැල්ලුවද නොයෙක් ආභරණ වලින් නිසි ලෙස සැරසුණද මේ ජීවිතය බහුරු කෝලම් පාලා ගියාක් බඳුය.
1: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.

පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමකෝ.

ආසා කරමින් රසමුසු භෝජන අනුභව කළද සුවඳැති සිත් ඇදගන්නා වූ සඳුන් ශරීරයෙහි ගැල්ලුවද නොයෙක් ආභරණ වලින් නිසි ලෙස සැරසුණද මේ ජීවිතය බහුරු කෝලම් පාලා ගියාක්.

පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිතව ඒ කියන්නේ කෙලෙස් කහට නැතිව සීලය මනාකොට ආරක්ෂා කරනවා. ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා. හෙතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ. ධම්මපදය යමකවරයා.

කුටියක් සාදා පූජා කිරීමේ විපාක. කාරුණික පින්වතුනි, ඔබට මේ කියා දීමට බලාපොරොත්තු වන්නේ මහා පින් කමකානිසංස. සමහර වෙලාවට ඔබේ ජීවිතයෙන් ඒ පූජාවකට ඔබ සම්බන්ධ වෙලා තිබෙන්නට පුළුවන්. ඔබ ආධාර උපකාරයක්, ශ්‍රමදායකත්වයක් දරා තිබෙන්නටද පුළුවන්. සමහර වෙලාවට ඔබේම මුදලින්, ඔබේම දායකත්වයෙන්, ඔබ විසින්ම ඒ උතුම් පූජාවක් සිදු කර තිබෙන්නට පුළුවන්. එහෙමනම් එය සිහි කටයුතු කරගෙන එහි ආනිසංස අපදාන පාලියට අනුව සඳහන් වෙලා තිබෙනවා මෙහෙම. නලකුටි දායක කියන හාමුදුරුව කෙනෙක් නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා. නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ නලකුටි දායක කියන මේ හාමුදුරුව එක දවසක් නාරද බුදුරජාණන් වහන්සේට බටදඬු වලින් ඉතාම අලංකාරවත් කුටියක් සකස් කරලා පූජා කරනවා. වනාන්තරයේ තියෙන බටදඬු අරගෙන අලංකාරවත් වූ කුටියක් සකස් කරලා ශ්‍රද්ධාවෙන් යුක්තව බුදුරජාණන් වහන්සේට පූජා කරලා තියෙනවා. අන්නෙහි ආනිසංස පින්වතුනි, 34 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තියෙනවා. 34 වතාවක් අවසානයේ සඳහන් වෙන්නේ ඒ විදිහට රාජ සම්පත් විඳිමින්, දිව් මිනිස් සැප සම්පත් විඳිමින්, ඒ අනුභවයෙන් ධර්මය අවබෝධ කරගැනීමේ නුවණ, ප්‍රඥාව, අවබෝධතාවය ඇතිව නිවන් පසක් කර ගැනීමට මහස්සේ පිටුවහලක් වුණ බව සඳහන් වෙනවා. එවැගේම තමයි නාලාගාරික ස්වාමින් වහන්සේ. ඒ හාමුදුරු වැඩ සිටි නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ. නලාගාරික හාමුදුරුව නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා. එක දවසක් නාරද බුදුහාමුදුරුවන්ට මේ හාමුදුරුව බටකිලියක් සකස් කරලා ඒ මත තන අතුරලා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. අන්න බලන්න, ශ්‍රද්ධාවෙන් ඒ පූජාව සිදු කිරීමේ ආනුභාවයෙන් 14 වතාවක් දෙව්ලොව සැප සම්පත් වින්දා. 74 වතාවක් සක්විති රජ බවට පත් වුණා. අවසානයේ මහරහත් භාවයට පත්වන්නටද ඒ පින, ඒ ආනුභාවය හේතු වෙලා තිබෙනවා. එනිසා පින්වතුනි, එය මහා ආනිසංස සමුදායක් ගෙන දෙන උතුම් පින්කම. ඒ වගේම තවත් ස්වාමින් වහන්සේ නමක් සිටියා, තිනකුයි දායක යන නමින්, තිනකුයි දායක කියන හාමුදුරුව. මේට කල්ප 91කට පෙර 16ක්ව ඉපදිලා, 16ක්ව ඉපදී කටයුතු කරන සමයේ දිනක් කැලයට යනවා. ඒ වනාන්තරයට ගිය විටක ලී කෑලි 6ක් අරගෙන දෙක දෙක කතිර සිටිනසේ බැඳලා ඒ මත තන අතුරලා කුටියක් සකස් කරලා මහා සංඝරත්නයට පූජා කරා. මේ තිකුණාය දායක කියන ස්වාමින් වහන්සේ වනාන්තරයට ගිය වෙලේ මේ විදියට මේ උතුම් පූජාව සිද්ධ කරා. උන්වහන්සේ විසින්ම එය සකස් කරගෙන මහා සංඝරත්නයට පූජා කරා. පින්වතුනි, ඒ පිදූ පිනෙන් ලැබෙන ආනිසංස මොනවාද කියලා ඔබ දන්නවාද? අසන්න. තවුතිසා දෙව්ලොව දෙව්විමනක් පහළ වුණා කියනවා. ඒ වගේම උපනුපන් තැන තම සිතේ හැටියටම ප්‍රාසාද මන්දිර පහළ වුණා කියලා සඳහන් වෙනවා. බිය නැතිවීම, තැති ගැනීම, ලොමු දැහැ ගැනීම නැත්තෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම යන හැම තැනකදීම සිංහ, ව්‍යාඝ්‍ර, වලස්, මුරුල්ක ආදී සතුන්ගෙන් පීඩාවක් සිදු වෙලා නැහැ. වනාන්තරයේදී යන විට එහෙම සතුන් ඉන්නව නම් ඒ සතුන් ඈත් වෙලා තියෙනවා කියනවා.

එම සර්පයන් භූතයන් නාගයන් කුම්භාණ්ඩයන් රකුසන් තමා යන විට මාර්ගයෙන් ඉවත් වෙලා තියෙනවා. අවසානයේ අප බුදුසසුනේදී සාන්ත සුවයට පත් වී නිවන අවබෝධ කරගෙන තිබෙනවා. බණ සද්ධාවෙන් කරපු මේ පින්කමේ ආනිසංස හේතුයි. එනිසා ඔබත් ඔබේ ජීවිතය තුළින් පින්වතුනි මේ පින්කමකට සම්බන්ධ වෙලා තිබෙනවනම්, ඔබ විසින් මේ පින්කමක් සිදු කරන තිබෙනවනම්, සිත සකස් කරගෙන සිත ශ්‍රේෂ්ඨ කරගෙන ඒ පින්කමේ ආනිසංසය එලෙසින්ම ඔබට ලබා ගන්නට පුළුවන්.